වෙන මාක් වන්ලව යත හයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයයය